0: FM තරංග 98.1 ඔස්සේ ෆොයිබී ගුවන්විදුලියේ ශ්‍රී ලාංකීය කණ්ඩායම සුපුරුදු සෙනෙහසින් ඔබට තිළින කරන ඉරිදා අරුණැල්ලත් සමගිනුයි අපි ඔබේ නිවසට මේ ගොඩවදින්නේ. ඔගස්ටස් සීසර් අධිරාජ්‍යයට ගෞරව කරනුවස් අගෝස්තු නමින් හැඳින්වුණු නැත්නම් ඕගස් නමින් හැඳින්වුණු අගෝස්තු මාසයේ පළවෙනි ඉරිදාවේ තමයි අපි ඔබේ නිවසට ගොඩවදින්නේ දවස හැටියට කිව්වොත් අගෝස්තු මාසේ දෙවනිදාද ඉරිදාවක් වශයෙන් ගත්තොත් පළවෙනි ඉරිදාව තවත් වැදගත්කමක් තිබෙනවා ඒ තමයි දකුණු නැත්නම් දක්ෂිණ අර්ධගෝලයේ ශීත ඍතුවේ අවසාන මාසය. ඉතින් අද අපේ මේ මැදිරිය එතරම් සීතල නැහැ මැදිරිය ටිකක් උණුසුම් අද දවසේ මේ වැඩසටහන ඉදිරිපත් කරන්නට මාත් සමගින් එකතු වෙනවා බුද්ධික් ගමගේ ආයිබෝන් බුද්ධික
1: ආයිබෝන් දර්ශික
0: ඒ වගේම තමයි තවත් අමුත්තන් කීප දෙනෙක්ම අද දවසේ වැඩසටහනට එකතු කරගන්නට අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඒ වගේම තමයි පුංචි මතක් කිරීමකුත් කරන්නට ඕනේ සුවිශේෂී ප්‍රජා කටයුත්තක් ගැන අපි ඔබට විස්තර ගෙනෙන්නට සූදානම් මෙය ඉංග්‍රීසි භාෂාවෙන් ඔබට ගෙනෙන්නට අපි කටයුතු කරනු ලබන්නේ සම්පත්දායකයන් හේතුවෙන් ඒ වගේම තමයි තවත් අපූර්ව චිත්‍රපටයක අධ්‍යක්ෂකවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු අපිත් එක්ක එකතු කරගන්නට බුද්ධික අපි අද දවසේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා එහෙම නේද
1: උදර්ශික ඉතින් අගෝස්තු මාසේ පළවෙනි අරුණැල්ලේ ඔබ වෙත ගෙන එන විවිධාංග බොහොමයි ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් අර කමියුනිටි බේස් අපේ කාර්තව්‍යයක ඉඳන් ඒ වගේම ලංකාව අරමුණු කරගත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනත් ජාතිකයින් කොහොමද ඒ කමියුනිටි වැඩවලට යොමුවන්නේ කියන එක පිළිබඳවත් අවබෝධනවත් කරන්නට.
0: ඔව් පුතේ. ඉතින් සෑමදාමත් බ්‍රිස්බන් ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ප්‍රජාවේ යුතුකම් ඉටු කරන ප්‍රජා ගුවන්විදුලිය ශ්‍රී රේඩියෝ 4EB ශ්‍රී ලාංකීය කණ්ඩායම අදත් සුපුරුදු පරිදි මේ අරුණැල්ල වැඩසටහනින් ඔබත් එක්ක එකතු වෙන්නේ. ඉතින් එහෙනම් අපිට වැඩසටහනේ අංග බොහොම නිසා මම හිතන්නේ පුතේ අපිට ගීතයකට යොමු වෙලා වැඩසටහන ආරම්භ කරන්නට පුළුවන්.
1: ඔව් දර්ශික. එහෙනම් අපි ඉස්සෙල්ලාම අද ගීතයකට ගිහිල්ලා අපේ කතාබහට එකතු වෙමු.

0: ඔබුදුකෙතින් ඒ සුවිශේෂී ප්‍රජා කටයුත්ත වෙනුවෙන් වෛද්‍ය සුනිල් වරියට ස්තුතිවන්ත වෙන ගමන්ම අපිට මං හිතන්නේ සතියේ ප්‍රවෘත්ති ප්‍රකාශය වෙත යොමු වන්නට කාලය නිරෝධකාරීව සම්සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට සූදානම්ින් ඉන්නවා සතියේ පුවත් විකාශය ඔබ වෙත ගෙනෙන්නට.
1: Thanks for dedicating us on the morning.
2: වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ පසුගිය 27 වෙනිදා එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභිහාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ පමණක් නොව සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වසර දෙකකින් වැඩි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි. ඒ අනුව ඊට අදාළ පියවර ගනිමින් සිටින බවද ඔහු සඳහන් කළා. මෙම යෝජනාවට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත වූ පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම රජයේ ස්ථාවරයේ වී තිබෙනවා. විනිසුරුවරුන් විශ්‍රාම ගන්වන වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් රැසක් පසුගියදා විපක්ෂ නායක කාර්යාලයට රැස්වී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවක නිරත වුණා. රජයේ මෙම තීරණයට එරෙහිව මහා සංඝරත්නය පසුගිය 27 වෙනිදා කොළඹදී සංඝ සමුළුවක්ද පැවැත්වීමට කටයුතු කළා. මීට අමතරව ලංකා නීතිඥ සංගමයේද මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කර තිබුණා. මේ අතර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණා. පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදු සිද්ධියට අදාළව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂ විසින් ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. අනතුරුව පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 36ක්ද විපක්ෂව ඡන්ද 152ක්ද හිමි වූ අතර මේ අනුව විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 116කින් පරාජයට පත් වුණා. එහිදී පැවති විවාදයේ උණුසුම් මූලවරක් ගත් අතර පක්ෂ විපක්ෂව මෙලෙස අදහස් පළ වුණා.
3: මේ ඇමතිවරයා පස්වෙනිද සිදුවීම ඉඳලා පහෝදා උදේ වෙනකන් ශාරීරිකව සහ මානසිකව නිද්‍රාශීලීව හිටපු කෙනෙක්, නිදාගෙන හිටපු කෙනෙක්, මිනිස්සු මැරෙනකන් සිය ගණනක් තුවාල වෙනකන් තමන් ඇමති කියලා හිතන්නේ නැතුව වැඩ කරපු කෙනෙක්. එනිසා ඔබතුමා වගකීම් පැහැරලා තියෙනවා. ඉල්ලා අස්වෙන එක ඔබතුමාගේ වැඩක්, අස්කරන එක ජනාධිපතිතුමාගේ වැඩක්, අස් නොවන එක ලැජ්ජ නැති වැඩක්.
4: දැන් එතුමා බන්ධනාගාර ඇමතිකම බාර අරගෙන අවුරුදු 1.5කට වැඩි පුරප්පාඩු තියෙනවා. දැන් අවුරුද්දක් තිස්සේ ඒ පුරප්පාඩු පුරවලා නැහැ. බන්ධනාගාර කොමසාරි ජෙනරාල් වරයාව අයින් කරලා මේ වෙනකොට අවුරුද්දක් වෙනවා. ඒ පුරප්පාඩුව පුරවලා නැහැ. මේ ඇමතිතුමාගේ වගකීම තමයි ඒ පුරප්පාඩු පිරවීම. ඇමතිතුමා ඒ කාර්ය කරලා නැහැ. කුකුල් කොටුවක් පාලනය කරන්නත් බෑ. මේම පුරප්පාඩු තිබුණොත් බන්ධනාගාරයක් කොහොමද පාලනය කරන්නේ?
5: දැන් අපේ අධිකරණ ඇමතිතුමා මහින්දනේ කලාකරුවෙක් නේද? ඔබතුමා ෆිල්ම් හදනවානේ. විනිසුරු දඩේම කියලා ෆිල්ම් එකක් අහන්න පුළුවන් ඔබතුමාට. විනිසුරු දඩේම හොඳ ලස්සන චිත්‍රපටයක් ගහන්න පුළුවන්. මම මේ අවස්ථාවේ කියන්න කැමතියි, මේ අධිකරණ ඇමතිතුමා බන්ධනාගාර පැත්තෙත් ෆේල්, අධිකරණ පැත්තෙත් ෆේල්.
6: අර විනිසුරු දඩේම කියලා ෆිල්ම් එකක් කරන්න යෝජනා කරානේ. මම හර්ෂණ ඇමතිතුමාට යෝජනා කරන්න කැමතියි. ඊට කලින් අර නිදම්මං කොල්ලේ ගැන ෆිල්ම් එකක් කරොත් ඊට වඩා හොඳ හිට් එකක් තියෙයි. දැන් මේ විශ්වාස භංගයේ එක තැනක සඳහන් වෙනවා, අසමත් වී ඇති බවට ගරු සභාව විශ්වාස කරන හේින්ද කරුණ පෙළගස්සල එනකොට. දාද හවස් වෙනකොට දැනගන්න පුළුවන් මේ සභාවේ විශ්වාසය තියෙන්නේ කොතනද කියලා.
7: ඒ අත්දැකීම් සහිත විනිසුරුවන් අපට අවශ්‍යයි. ඔවුන්ගේ කාලෙ දික්කිරීම පිළිබඳව බියපත් වෙලා තියෙන්නේ වෙල මුකුත් නෙමෙයි. ඒ අධිකරණ ක්‍රියාවලිය ඇතුළේ යම් සාධාරණයක් රටේ ජනතාවට වෙයි කියලා තියෙන ප්‍රශ්න නිසා.
8: ඔබතුමා අධිකරණ ඇමතිවරයා විදියට මේ රටේ නීතිඥ සංගමයේ සමාජිකයෙක් විදියට නීතිඥවරයෙක් විදියට අද රටේ නීතිඥ සංගමයේ සභාපතිවරයා විපක්ෂයේ නායකවරයා හම්බුනාම ඒක දේශපාලන ඩීල් එකක් කියලා ඔබතුමාලා අනුමත කරනවද?
9: මේ අත්අඩංගුවට ගැනීම වැඩිවීමත් එක පැත්තකින් බන්ධනාගාර තදබදයට හේතුවක් වෙලා තියෙනවා. එහෙනම් අපි රජයක් හැටියට තීන්දුව කරලා තියෙනවා මේ මතට ඇබ්බැහිවුවන් නැත්තම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් රෝගීන් හැටියට සලකමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල කෙරෙහි ප්‍රමුඛත්වය දෙන්න.
10: මම අපේ හර්ෂණ නානායක්කාර ගරු අමාත්‍යතුමාගේ තත්ත්වය ගැන කියන්නේ. දැන් එතුමාගේ පැත්ත ගත්තාම එතුමා වෙනදට වඩා රිලැක්ස්, වෙනදට වඩා හිනා වෙනවා, බොහොම සන්තෝෂයෙන් එහෙම යනවා. එතකොට එතුමාගේ ක්‍රියාකලාපේ එහෙම ස්වභාවයක් නැහැ.
11: ඇමතුමා කියපු ගැතකීම පටන් ගත්තොත් ඇමතුමා කියනවා මේ බන්ධනාගාර ඇමතුමා වෙනදාට වඩා රිලැක්ස් ඉන්නවා කියලා, සෑල්ලුවෙන් ඉන්නවා, සතුටින් ඉන්නවා. මේ වගේ විශාල ප්‍රශ්නයක් වෙලා මිනිස්සු මැරිලා නිලධාරීන් මැරිලා ඒ වගේ අවස්ථාවක සතුටින් ඉන්නවා කියන එකම තමයි ඇමතිතුමා වගකීම හරි ඉෂ්ට කරලා නැහැ කියන එකේ තේරුම.
12: දින විපක්ෂය කතා කරේ වචන නෙමෙයි, හලාහල විස, වෛරය, අපේක්ෂා බංගත්වය සහ සමහර මන්ත්‍රීවරු කතා කරා නෙමෙයි මෙතන වමනය කරා කියලා කිව්වොත් වඩා නිවැරදි. මම එකක් කියන්නට ඕන. අද ජනතාව මට ඉවත් වෙන්න කියන්නේ නැහැ. ඒ වගේම මගේ සහෝදර මන්ත්‍රීවරු නැමතිරු මට ඉවත් වෙන්න කියන්නේ නැහැ. මට ඉවත් වෙන්න කියන්නේ අප අපිට ඉන්න සෙට් එකකුයි හිර යන බය සෙට් එකකුයි.
2: මේ අතර ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අසිත නිරෝෂණ මහතා නීතිඥ සංගමේ සභාපතිවරයා සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග විවාදයේදී සිදු කළ ප්‍රකාශයක් අසත්‍ය සහ පදනම් රහිත ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මෙම සංගමේ අවධාරණය කළේ මේ පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ජනතාව නොමග යැවීමට සිදු කරන ලද උත්සාහයක් බවයි. මෙම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය පදනම් විරහිත සහ ද්වේෂ සහගත චේතනාවෙන් කරන ලද ඒවා බව නීතිඥ සංගමේ ප්‍රකාශ කළා. වරප්‍රසාද වලට මුවාවි සිදු කරනු ලබන මෙම අසත්‍ය ප්‍රකාශ හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටත නැවත ප්‍රකාශ කරන ලෙසට නීතිඥ සංගමේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතාට අභියෝගයක්ද එල්ල කළා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය සත්‍ය නොවන බවයි. මේ අසිත නිරෝෂණ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය සහ ඊට හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු රාෆ් ෆකීම් මන්ත්‍රීවරයා ලබා දුන් පිළිතුරයි.
7: පහුගිය සතියේ බ්‍රහස්පතින්දා සජිත් ප්‍රේමදාස මහත්තයාත් එක්ක සාකච්ඡාව කළා රජීව් අමසූරේ කියන නීති සංගමේ සභාපතිවරයා. ඔහුට එකඟ වෙලා තිබෙනවා. අපි දන්නා පරිදි එළඹෙන පළාත් සභා මැතිවරණය පවත්වන අවස්ථාවකදී බස්සාහිර පළාත් සභාවේ මහා ඇමති අපේක්ෂක ධූරය දෙන්නම් මේ මැච් එක ගහලා දෙන්න කියලා රජීව් අමසූරේ මහත්තයාට පොරොන්දු වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා ගරු නියෝජක කතානායකතුමනි,
5: අපේ නීතිඥ වෘත්තීය සංගමේ නායක සභාපතිතුමන් පිළිබඳව විශාල දෝෂාරෝපණයක් කළා. ඒ විගසම මම එතුමාට දුරකථනයක් ගත්තා. මෙහෙම සිද්ධියක් ගැන කියනවා, ඔබතුමා සජිත් ප්‍රේමදාස හමු වෙලා එතුමාගෙන් මේ මහමැති ධූරයට තරඟ කරන්න ඉල්ලුවලු දෝෂාරෝපණයක් කළා පාර්ලිමේන්තුව. ඔබතුමා කොහොමද කියන්නේ කියලා. එතුමා කිව්වා සම්පූර්ණ ප්‍රතික්ෂේප කළා විතරක් නෙවෙයි, එතුමා අභියෝග කළා කරුණාකරලේ මන්ත්‍රීතුමන්ට ආණ්ඩුවෙන්න කිසි කෙනෙකුට එළියට අවිලා කියන්නයි කියලා. එතුමා එතකොට නඩු පවරයි.
2: මාස 10කට අධික කාලයක් පවතින එල්නෝ තත්ත්වය නිසා රටට තද වැසි සහ තද නියගයක් අත්විඳීමට සිදුවනු ඇති බවත්, දුර්වල ලෙස පැවති එල්නෝ තත්ත්වය මේ වන විට මධ්‍යස්ථ මට්ටමට වර්ධනය වී තිබෙන බවත් කාලකුරු විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්ද මහතා පවසනවා. එල්නෝ තත්ත්වය ඔක්තෝබර් මාසයේ සහ දෙසැම්බර් මාසයේ අතර උපරිම තත්ත්වයකට පත්වන බව, මේ වන විට ගෝලීය පුරෝකථන වලින් අනාවරණය කරගෙන ඇති අතර අති ප්‍රබල එල්නෝ තත්ත්වයකට පත්වීමේ සම්භාවිතාව 81% බවද ඔහු කියා සිටියා. ඔක්තෝබර් සහ දෙසැම්බර් දක්වා කාලය තුලදී ගංගා වතුර තත්ත්වයක් පවා ඇතිවීමට ඉඩ පවතින බවයි අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වැඩිදුරටත් පැවසුවේ. මේ අතර ඇතිවිය හැකි එල්නෝ තත්ත්වයකට මුහුණ දීම සඳහා ඇති සූදානම පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා පැවැත්ුණා. ඊට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඇතුළු රාජ්‍යාත්මක රැසක නිලධාරීන් සහභාගී වුණා. එෙහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මෙලෙස අදහස් පළ කළා.
13: ජූලි අගෝස්තු මාසවල වීලි කාලගුණික තත්ත්වයක් එනවා. සැප්තැම්බර් වල අගවිද්දි නැවත වැසි තත්ත්වයක් ඇති වෙලා, ඒ වැසි තත්ත්වය නොවැම්බර් දෙසැම්බර් වෙනකොට වැඩි තත්ත්වයකට පත්වීමට ඉඩකඩ තියෙනවා. ඉන්දියන් ඕෂන් ඩයිපෝලා කියලා තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වය අනුව ඒ තත්ත්වය පොසිටිව් වුණොත් ජනවාරි මාසයේ පවා වැස්ස ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ නැවත වීලි කාලගුණික තත්ත්වයක් පවතින ඉඩ තියෙනවා. ඉතින් ඒ තුයන්ට මුහුණ දීමට සියලුම පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම තමයි අද දින මේ සාකච්ඡාවේ අරමුණු වුණේ. පළමුවෙන්ම තියෙන්නේ වියලි කාලගුණික තත්ත්වයක් ඇතිවීම, ඊට පස්සේ වැසි සහිත කාලගුණික තත්ත්වයක්, ඒ වැසි සහිත කාලගුණික තත් ගංවතුර මට්ටමකට පවා ඇතිවීමට ඉඩ තියෙනවා. ඊසාන දිග මොන්සූන් එක සමග පස්සේ නැවත ජනවාරි වලින් පස්සේ ඕෂන් ඩයිපෝලා කියලා තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වය අනුව ඒ තත්ත්වය පොසිටිව් වුණොත් ජනවාරි මාසයේ පවා වැස්ස ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ නැවත වියලි කාලගුණික තත්ත්වයක් පවතින ඉඩ තියෙනවා. ඉතින් ඒ තුයන්ට මුහුණ දීමට සියලුම පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම තමයි අද දින මේ සාකච්ඡාවේ අරමුණු වුණේ. පළමුවෙන්ම තියෙන්නේ වියලි කාලගුණික තත්ත්වයක් ඇතිවීම, ඊට පස්සේ වැසි

0: කුමාර පසුගියදා දිවයිනට පැමිණියා. නවවන ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන උළෙල ලෙස පැවති මැලේසියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී රිවර්ස්ටන් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවා. එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ප්‍රියන්ත සිරිකුමාර හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවා. ඔවුන් පිළිගැනීම සඳහා රිවර්ස්ටන් චිත්‍රපටයේ නිෂ්පාදිකා නිබන්ති පෝරගේ මහත්මිය ඇතුළු සිනමා ක්ෂේත්‍රයේ ශිල්පීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා. මෙම සම්මාන උළෙලේ විශේෂත්වය වන්නේ විවිධ සම්මාන උළෙලවලදී සම්මානිත පාත්‍ර වූ සිනමා නිර්මාණ පමණක් ඊට සහභාගී කර ගැනීමයි. දිවයිනට පැමිණීමෙන් පසු රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර යන මහත්තුරුන් මෙලෙස
1: නිරෝධකාරී වසම් ශ්‍රී ලංකාවේ සිට ඒ පුවත් ප්‍රකාශය ඔබ වෙත ගෙනාවේ. ඉතින් අපි ඔබට හිතනවා ඇති ඇයි පුවත් ප්‍රකාශයෙන් ටිකක් කලින් එළියට ආවේ කියලා. බුද්ධික තවත් සුවිශේෂී අමුත්තන් දෙපළක් අද දවසේ අපේ මැදිරියේ මේ මොහොතේ ඉන්නවා. ඉතින් අමුත්තන් දෙදෙනාව හඳුන්වලා දෙන එක පොඩ්ඩක් තප්‍ර කීපයකට තපලා අපිට තියෙනවා බොහොම අපූරු ගීතයක ආරම්භයක්.

0: බුද්ධික මේ ඒ අපූරු පසුබිම් ගායනය සහ ඒ ගීතේ ආරම්භක සංගීත ඛණ්ඩය ඇසෙද්දී අපිත් එක්ක ඉන්නවා ෆොයිබි ගුවන්විදුලියේ ශ්‍රී ලාංකීය කණ්ඩායම සහ විශේෂයෙන්ම ක්වීන්ස්ලන්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට හුරු පුරුදු නමක් ගාන් කනිෂ්ක රාජපක්ෂ. මීට අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා මිස්ටර් ප්‍රෙසිඩන්ට් කියන වේදිකා නාට්‍ය වෙතින් ඔබ වෙත සමීප වුණු ඒ අපූරු අධ්‍යක්ෂකවරයා. ගායනෝ අපි දන්නේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් විදියට. වසර මගේ මතකේ නිවැරදි නම් වසර 20කට 25කට අධික කාලයක් මුළුල්ලේ මේ නිර්මාණකරණයේ යෙදෙන බොහොම සුවිශේෂී දක්ෂ කලාකරුවෙක් කිව්වොත් මම නිවැරදි. හැබැයි අද ගායන අපිත් එක්ක මේ ෆොයිබි මැදිරියට එකතු වෙන්නේ ඒ වේදිකා නාට්‍ය කියන තැනින් තවත් එක පියවරක් ඉදිරියට තබලා.
1: මයික කියන්නේ කැමති දාර්ශනික මේ විශාල පියවරක්
0: කියලා. ඔව්. යෝධ පිම්මක් ඉදිරියට තියලා ගන්න. සිනමා කර්මාන්තයේ සිනමා අධ්‍යක්ෂකවරයෙක් විදිහට. ඉතින් බොහොම සතුටුයි අපිත් එක්ක බොහොම ළඟින් වැඩ කරපු බොහොම හිතමිත්‍ර ගායන් කනිෂ්ක රාජපක්ෂ කියන සිනමා අධ්‍යක්ෂකවරයා අද දවසේ අපි අපේ ෆොයිබි ගුවන්විදුලියේ ශ්‍රී ලාංකික කණ්ඩායමේ මේ අරුණැල්ල වැඩසටහනට එකතු කර ගන්නට ලැබීම සම්බන්ධයෙන්. මාතෘභූමිය. අපි ශ්‍රී ලංකාවෙන් සතපුම් දහස් ගණනක් ඈත් වෙලා ඉන්නකොට අපේම මාතෘභූමිය ගැන තවත් වෙනස් කෝණයකින් බලන්නට අපිට අවස්ථාවක් සැලසනා ගන්න. ඉතින් අපි පටන් ගමු වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකුගේ නිෂ්පාදකවරයෙකුගේ සිට මේ යෝධ පිම්මකින් සිනමා සම්ප්‍රාප්තියත් එක්ක මාතෘභූමිය කියන සුවිශේෂී වාර්තාමය චිත්‍රපටය අපේම මව්බිම ගැන විදෙස්ගත අපිට නවමු කෝණයකින් බලන්නට ආයාචනා කරන ඒ අපූරු චිත්‍රපටය අද දවසේ සවස 6:30ට තිරගත වෙනවා මවුන්ට් ග්‍රැවත් ඉවෙන්ට් සිනමා ශාලාවේදී. ඉතින් ඒ අපූරු මට හිතෙනවා මට ගායනගේ මූණ දකිද්දිම පේනවා ඒ තියෙන ඇත්තට මේ අභිමානත්වයේ තියෙන බොහොම නිහඬ සතුට. අපි පටන් ගනිමු ගායන. එතනින් කොහොමද මේ මාතෘභූමිය කියන චිත්‍රපටයේ කතාවට චිත්‍රපටයට ඒ ගමන සැකසෙන්නේ කියන එක.
2: ඔව්, සුබ උදෑසනක්. ඒ වගේම බොහොමත්ම ස්තුතියි බුද්ධික සහ දර්ශක ඔබ දෙපළට සහ ෆොයිබි සිංහල සේවයේ අරුණැල්ල වැඩසටහන් නිෂ්පාදන සියලුම කණ්ඩායමට. ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම ඔයාගේ ප්‍රශ්නයට ආරම්භයක් ගන්න තැනේදී මම ඒක පහසු කරවන තැනකට ඒ ආරම්භය ගන්න කැමතියි. වේදිකාවෙන් මගේ නිර්මාණකරණය ආරම්භ වුණත් නමුත් මගේ අධ්‍යයනය සහ පසුගිය කාලය ඇතුළත ඉතා ඕනෑකමින් බලාගෙන හිටියා මේ සිනමා මාධ්‍ය භාවිතය එක්ක ඒ හරහා යම් කිසි නිර්මාණයක් ප්‍රේක්ෂකෙන් වෙත අරගෙන එන්න. ඉතින් ඇත්තරම මම නිතරම විශ්වාස කරන සහ සඳහන් කරපු කාරණාවක් තමයි නිර්මාණකරුවෙක් විදිහට තමන්ගේ භාවිතය ඇතුළේ තමන් උත්සාහ කරන

0: කියන්න උත්සාහ කරන කාරණාව කුමන මාධ්‍යයක් කුමන ආකෘතියක් හරහා අවසානයේදී ප්‍රේක්ෂකය අතරට අරගෙන ගියත් යම් කිසි විදිහකින් ඒ නිර්මාණය සම්බන්ධයෙන් තමන් ප්‍රේක්ෂකය අතරට අරගෙන යන නිර්මාණය සම්බන්ධයෙන් සහ ඒ නිර්මාණයේ අන්තර්ගතය සහ නිර්මාණයේ ඉතුරු සාධක සම්බන්ධයෙන් ඒ නිර්මාණකරුවාට විශේෂයෙන්ම වගකීමක් තියෙනවා. ඒ වගකීම ඇත්ත වශයෙන්ම මේ වර්තමාන ලෝකයේ නිර්මාණකරුවන් මං හිතනවා වෙන තැනකින් ඒ වගකීම අරගත යුතු කාල සීමාවක තමයි අපි මේ ලෝකයේ අපි හැමෝම ජීවත් වෙන්නේ. මොකද ඒක උදාහරණයක් විදියට කිව්වොත් එහෙම, ඒ කියන්නේ අපි ජීවිතේ මේ තරම් වේගවත්ව ගමන් නොකරපු කාලයක සිටිය නිර්මාණකරුව ගත්තට පස්සේ ඒ නිර්මාණකරුවන්ගේ තිබිච්ච සුවිශේෂත්වයේ සහ ඒ නිර්මාණකරුවන්ගේ තිබිච්ච ප්‍රතිභාව සහ ඒගොල්ල ජීවිතේ දැක්ක ආකාරය සම්බන්ධයෙන් අපි අදටත් කතා කරනවා. හැබැයි ඒ කාලේ ඒ නිර්මාණකරුවා මම නම් වශයෙන් කිව්වේ නැතුණත් මේ පොදු කාරණාවක් විදියට ගත්තොත් එහෙම කාලයට සාපේක්ෂව, එතකොට ඒ ඉස්සර හිටිය නිර්මාණකරුවන්ගේ ඒ නම් අපි අදටත් ඔවුන් භාවිතයේ ඇතුලේ පාවිච්චි කරපු නිර්මාණ ආකෘතිය කුමක් වුණත් අදටත් අපි ඒක අගය කරන තැනකට තියෙනවා. නමුත් ඒ කාලේ ඒ නිර්මාණකරුවන්ගේ ජීවිතයේ ගෙවිච්ච කාල සීමාවට සාපේක්ෂව ජීවිතය මේ තරම් වේගවත් නැහැ. නමුත් මේ කාලේ ඉන්න නිර්මාණකරුවෙක් විදිහට සහ නිර්මාණකරුවන් විදිහට තවදුරටත් වගකීමක් තියෙනවා. තමන් විසින් තමන්ගේ පෞද්ගලික අරමුණ කේන්ද්‍ර කරගෙන කරන්නා වූ ඒ නිර්මාණ ආකෘතියක් මේ නිර්මාණයක් ප්‍රේක්ෂකයාට අරගෙන එනකොට නිර්මාණයක් ප්‍රේක්ෂකයා තුළට ගේනකොට ඒ තුළ නිර්මාණය නිර්මාණකරුවා සහ කලාව සහ ප්‍රේක්ෂකයා කියන ඔය කියන ප්‍රධාන කාරණා හතර ඇතුලේ ඒකේ අයිතිකරුවා හැම නැත්තං ඒකේ මූලාරම්භක පුද්ගලයා විදිහට මේ ඇත්තරම මේ සැලකිය යුතු ආකාරයකින් සමාජයට පැත්තෙන් හිතිය යුතු කාරණාව වැඩි කියන එක තමයි මට හිතෙන්නේ අද වෙනකොට නිර්මාණකරුවට.
1: ඉතින් කනිෂ්ක, මේ මදර්ලෑන්ඩ් චිත්‍රපටියේ අපි පූර්ව ප්‍රචාරක පට බලනකොට මට දැනෙච්ච දෙයක් තමයි මේක වෙනස් ආකාරයක වැඩක්. මොකද මේකේ අපි දන්න නළු නිළිය කවුරුත් නැහැ. මේකින් ඔක්කොම මේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන සැබෑ මිනිස්සු. එතකොට මේ සැබෑ මිනිස්සු යොදාගෙන චිත්‍රපටියක් කරනවා කියන එක ඒක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. මොකද ඔවුන් මේ කැමරාවක් ඉදිරියේ හැසිරෙන්න, එතකොට කොහොමද මේකට මුහුණ දෙන්නේ, එතකොට මේකට පිටපතක් තියෙනවද නැත්නම් කොහොමද මේ කියන බාධක සියල්ල නැත්නම් සමහරක් කටිය කොහොමද මේකට කැමති කරගත්තේ. මොකද අපි කෙනෙකුට කතා කරලා කැමරාවකට එන්න කිව්වම මිනිස්සුන්ගේ හිතේ චකිතයක් තියෙනවා. එතකොට මේ සියලු බාධක මගහැර ගනිමින් මේ සාර්ථක ප්‍රතාපවත් නිර්මාණය කරන්න ඔබ කොහොමද කටයුතු කරේ?
0: ඇත්ත වශයෙන්ම මම දිගුවක් විදියට අරගෙන යනවා නම් දර්ශකයගේ මීලා ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නය සහ බුද්ධික ඔබගේ ප්‍රශ්නයට උත්තරය, මම විශ්වාස කරන ධර්මතාවයක් තියෙනවා මේ මොහොතේ ජීවිතය සම්බන්ධයෙන්. එතකොට ඒ ධර්මතාවය ඇතුලේ තමයි මම විශ්වාස කරන්නේ. මම නිර්මාණකරුවෙක් වුණත් හෝ නැතත් මේ දේවල් සිද්ධ වෙන එක සම්බන්ධයෙන් මගේ විශ්වාසය තියෙන්නේ ඒ ධර්මතාවයේ උඩ ඉඳගෙන. එතකොට මම වේදිකාවෙන් සිනමාවට එන්නෙත් ඒ ධර්මතාවයේ උඩ ඉඳගෙන කියලා තමයි මම විශ්වාස කරන්නේ. එතකොට ඒකත් එක්කම ඔබ අහපු ප්‍රශ්නේදී ඇත්ත වශයෙන්ම මේ චිත්‍රපටිය ඇතුලේ මේ පුළුල් තිරය ඇතුලේ දකිනවනම් කිසියම් හෝ මිනිස්සෙක්ව, ඒ මිනිස්සයාට මම ඇත්තටම හිසනම ආචාර කරනවා, මේ අපිට මේ දේ අවසානයේදී ඉතිරි කිරීම සම්බන්ධයෙන් ඕගේ ලැබිච්ච ඒ කිසියම් හෝ දායකත්වය සහ එතනදී වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ නිර්මාණය සිද්ධ වෙන්නේ බුද්ධික දවස් 12ක් ඇතුළත අපි නිෂ්පාදන කණ්ඩායම තෝරාගත්ත කියලා කියන්න පුළුවන්. පෙර සැරසුමක් තිබුණා අපි කොහෙටද යන්නේ කියලා. ඒ යන ගමන් මාර්ගය ඇතුලේ මොකක් හෝ හේතු කාරණා මත මට හිතුනොත් මේ පහුවෙන අවස්ථාව මග හැරිය යුතු නෑ කියලා එතනදී අපි වහන නවත්තනවා. නවත්තලා එතනට ගිහිල්ලා ඒ පිරිසත් එක්ක ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ තේ දෙන්න ඕන අවශ්‍ය මේ මේ ගරු කිරීම දීලා පුද්ගලයා කුමන තත්ත්වයක හිටියත් අපි අපේ අවශ්‍යතාවය ඒගොල්ලන්ට පැහැදිලි කරලා ඒ අවස්ථාව ඒ මොහොතේ අපිට හම්බෙච්ච අවස්ථාව ඒ මිනිස්සුන්ට ඒ ඒගොල්ලන්ගේ ජීවිතයේ ඒ මොහොත ඒ විදිහටම කරගෙන යන්න අපි ඉඩ මේ ඉඩ සලසපුවක විතරයි කරේ. අපි කරේ එළියේ ඉඳගෙන මේක කැප්චර් කරගත්ත එක කැමරා තුනකිනුයි ඩ්‍රෝන් කැමරාවකිනුයි. එතකොට එතනින් එහාට අපි ගොඩක් වෙලාවට මම මේ මිනිස්සුන් සමග සාකච්ඡාවක යෙදුණා. ඒ සාකච්ඡාවේ දෙන අවස්ථාවේදී මේ මට ඇත්තටම අවශ්‍ය වුණේ මිනිස්සෙක් විදිහට ලංකාවේ ජීවත් වෙන අපේ තවත් අපේ හිතවතෙක් විදිහට තවත් අපේ අසල්වාසියෙක් අපේ නෑදෑයෙක් වෙන්න පුළුවන් කොහොම හරි අපේ රටේ මිනිස්සෙක් විදිහට ඒ මිනිස්යාගේ ජීවිතය සම්බන්ධයෙන් ඒ මිනිස්යාට මේ මොහොතේ තියෙන එයාගේ ජීවිතයේ සතුට සම්බන්ධයෙන් තියෙන මූලික කාරණා ටික තමයි මම සාකච්ඡා කරේ එයත් එක්ක. ඇත්තටම එතනදී මට අවශ්‍ය වුණා ඇත්තටම මිනිස්සෙක් සතුටෙන් ඉන්නවා නම් විශේෂයෙන්ම අපි වගේ නිෂ්පාදන කණ්ඩායමක් අර ඔබ කිව්ව වගේ කැමරා ඉස්සරහන් කීපයක් මේ අටවගෙන වටේ කැරකි කැරකි ඉන්නකොට සාමාන්‍ය මිනිස්සෙක්ගෙන් විශේෂයෙන් තමන්ගේ ජීවිතයේ සතුට සම්බන්ධයෙන් වගේ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ඇත්තට මේ මිනිස්සයාට අවංකව ඒකට උත්තරයක් දෙන්න පුළුවන්ද? ඔය වගේ කාරණා සම්බන්ධයෙන් මේ මට හිතන්න වුණා මූලික වශයෙන්ම. ඉතින් ඒ කොහොම වුණත් ඒ පිරිසත් අපිව එක්ක හැදෙන ඒ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඇතුලේ මොහොත ඇතුලේ මේ අපි රූගත කරගත්ත රූපරාමු ටිකක් තමයි අපි අවසානයේදී අරගෙන එන්නේ. ඒ දවස් 12ක ඒ රූපරාමු ටික එකතු කරගෙන ඊට පස්සේ සමස්ත ප්‍රේක්ෂකයා සම්බන්ධයෙන් සහ මගේ අවසාන රූපයේ නිර්මාණය සම්බන්ධයෙන් තියෙන කාරණාව ඔය දෙක ගැන සැලකිල්ලට අරගෙන පසු නිෂ්පාදන කාර්යය එහෙම නැත්නම් පෝස්ට් ප්‍රොඩක්ෂන් පීරියඩ් එකේදී මේ තමයි මේකේ නිර්මාණයේ අවසාන රූපය මේ ගොඩනැගෙන්නේ.
2: ඔබතුමා මම හිතන්නේ මේ මදර්ලන් චිත්‍රපටය ගත්තොත් බොහොම විශාල නිෂ්පාදන කණ්ඩායමක් නැත්නම් ශිල්පීන් කණ්ඩායමක් ඔබත් එකතු වෙනවා. අපි ඒ ගැනත් කතා කරමු. අපි අද දවසේ අපේ මැදිරියේ ඉන්නවා විශේෂයෙන්ම නිෂ්පාදන කර්තව්‍ය වෙනුවෙන් දායක වුණු අසංක ඕපාත. ඉතින් අසංක ඔබව ආයිබෝන් කියලා පිළිගන්න ගමන්ම මම අහන්න කැමති දැන් මදලන් චිත්‍රපටය සම්බන්ධයෙන් මේ විශේෂයෙන්ම ඔබේ කාර්යභාරය ගැන කියලාම අපි පටන් ගමු. සහ ඔබ කොහොමද දැන් කනිෂ්ක එක්ක එකතු වෙලා අපි දන්නවා දැන් ඔබ දෙපළ මිස් ප්‍රෙසිඩන්ට් වේදිකා නාට්‍යයේදීත් ඔබ දෙපළ සමන එකට වැඩ කරන දෙන්නෙක්. කොහොමද මේ නිර්මාණකරණයේදී ඔබ දෙපළගේ සුසංයෝගය සහ විශේෂයෙන්ම චිත්‍රපටය පැත්තෙන් ඔබගේ දායකත්වය?
3: ඔව් සුබ උදෑසනක්. මෙහෙම කනිෂ්කයි මායි වැඩ කරන්න අරගෙන මම දැන් අවුරුදු 10කට 15කට විතර වගේ කාලයක් වෙනවා මේ මං හිතන්නේ අපේ 5 වෙනි විතර ව්‍යාපෘතිය. ඉතින් හැම වැඩකදීම වගේ ඉතින් අපි එකතු වෙලා වැඩ කරනවා. මෙතෙන්දි ඇත්තට මගේ කාර්යභාරය ඉතින් නිෂ්පාදන කණ්ඩායම පැත්තෙන් කරන තියෙන අවශ්‍ය දේවල් සම්පාදනය කරන එක තමයි. විශේෂයෙන් ඉතින් මේ වැඩේ වෙනස් වැඩක්නේ. දැන් මේ දවස්වල තියෙන හැමතැනම යන ප්‍රධාන ප්‍රවාහයේ තියෙන චිත්‍රපට ගොන්නක් අතරට මේ වගේ වැඩක් කරපු එක ඉතින් මං හිතන්නේ විශේෂයෙන්ම ලොකු අභියෝගාත්මක වැඩක්. එතෙන්දී ඉතින් අපේ පැත්තෙන් අපිට කරන්න තියෙන දේ තමයි මේ සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රචාරණ කටයුතු කරලා මේක කොහොමද මිනිසුන් අතරට ගෙනියන්නේ වෙනස් විදිය වැඩක්. අපිට මෙතෙන්දී මාකටිං වලට ඒ වගේ දේවල් වලට තියෙන බජට් එක අතිශයින් සීමිතයි. කොමර්ෂල් වැඩක් විදිහට නෙමෙයි මේ කියන්නේ. ඉතින් එතෙන්දී අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේක වැදගත් කතාවක් වෙනස් විදිය දෙයක් විශේෂ පණිවිඩයක් තියෙන විශේෂයෙන් ලංකාව වගේ ඒ කියන්නේ රට ගැන ටුවරිසම් පැත්තෙන් මේකෙන් ගොඩක් දේවල් කතා වෙනවා. ඒ සීනරිස් ලස්සනයි මිනිසුන්ට රට ගැන අභිමානයක් ඇති වෙනවා සහ රටේ දැනට ජීවත් වෙන පුද්ගලයන්ගේ තියෙන රට ගැන තියෙන කැක්කුම කොහොමද ඒගොල්ලෝ ජීවත් වෙන්නේ කොහොමද ඒගොල්ලෝ සතුටෙන් ඉන්නේ ඒ වගේ දේවල් ගොඩක් ඉතින් තියෙන හන්ද ඉතින් අපි මේක පුළුවන් තරම් මිනිසුන් අතර ගෙනියන එක තමයි ප්‍රේක්ෂකයන් අතර ගෙනියන එක තමයි අපේ කාර්යභාරය විදිහට
2: තියෙන්නේ. මම හිතන්නේ මේ කනිෂ්ක ඔබටත් එකතු වෙන්න පුළුවන්. දැන් අර ඔබ කියාගෙන කතාවේදී ඔබ කියාගෙන ආදයක් තමයි දැන් ඔබට මේ චිත්‍රපටය
4: තිරගත නැත්නම් රූපගත කරන්න පටන් ගනිද්දී හරි විදිහේ ස්ක්‍රිප්ට් එකකින් නෙමෙයි ඔබ පටන් ගත්තේ කියන එක සාමාන්‍ය මිනිසුන්ගේ කතා ටිකකින් පටන් ගන්න. ඉතින් මේක ඇත්තටම අර ඒ රට තුල ජීවත් වෙන මිනිස්සුන්ගේ කතාව. එතකොට චිත්‍රපටය බලන්න ඉන්න කෙනෙක් විදියට සහ පූර්ව ප්‍රචාරක පටවලින් අහපු දැකපු දේවල් වලත් එක්ක මට නිකන් ඔබෙන් අහන්නට හිතුණා දැන් ඔවුන්ගේ කතාව කියද්දී ඔබට ඔබ කිව්වා ඔබේ කතාවක් යම් කිසි ආකාරයක ඔළුවේ තිබ්බ කියලා. මේ කතාවන් දෙක සමපාතනය වීම සහ ඔබ ලංකාව ගැන ඔබ අපි ලංකාව ගැන දැකපු විදියත්
2: එතනින් එහාට මේ කතාවෙන් පස්සේ මේ දැකපු මේ සිදුවීම් මාලාවෙන් පස්සේ ඔබට ආපු ඒ අත්දැකීමත් එක්ක කොහොමද කොයි වගේ තැනකද ඔබ දැන් අතර වෙලා ඉන්නේ කියලා අහුවත් මම.
0: ඔව් දැන් ඒ කියන්නේ දැන් මේකේ අවසානයේදී රට ගැන අපි කතා කරනවා. මේ දැන් මේක අපි ඉපදිච්ච රට, මම ඉපදිච්ච රට, මං හැදුණු වැඩුණු රට. එතකොට ඒකේ ඒක ඇතුලේ ආයි මට ඒකේ ආගන්තුක කමක් කොහෙවත් නැහැ ගෑවිලවත්. එතකොට ඒ ඊට පස්සේ මිනිස්සු. එතකොට මිනිස්සු කියලා කියන්නේ ආපස්සේ ආපස්සට ජීවිතය. එතකොට දැන් මිනිස්සෙක් ජීවිත මිනිස්සෙක් ඉපදිලා යම් කිසි කාල සීමාවක් ජීවත් වෙලා මිනිස්සයා කවදාවත් නැති වෙලා යනවා. එතකොට මේ කාල සීමාව ඇතුලේ එයා කරන්නේ කියන්නේ මොනවද කියන කාරණාවට එහා ගිහිල්ලා ජීවිතය සම්බන්ධයෙන් එයා මොන විදිහටද ජීවිතය දකින්නේ කියන කාරණාව තමයි මට ඇත්ත වශයෙන්ම මූලික වශයෙන් හොයන්න ඕන වෙලා තිබුණේ මේ මේ ඔහුත් සමග වෙන සාකච්ඡාවේදී. මොකද ඒක තමයි මූලිකවම මම මේ හේතු කරගත්තේ මේ ඔහුත් සමග කරන සාකච්ඡාවේදී. එතකොට එතනදී මට ඒ මිනිස්සුන්ගේ බාහිර රූපයේ ඒ මිනිස්සු ජීවත් වෙන විදිහ, ඒ මිනිස්සු වටා තියෙන ඉතුරු රූප සහ සංකේත ටික, උදාහරණයක් විදිහට මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් තියෙන බයිසිකලේ වෙන්න පුළුවන්, යානවාහන වෙන්න පුළුවන්, මේ සමස්තයේ ඇතුළේම මම කියව ගන්නවනේ කාරණාවක් මේ මිනිස්සුගේ ජීවිතේ. එතකොට ඒකට මට සහයෝගයක් වෙනවා එයත් එක්ක සම්මුඛ මේදී එයා එලියට දාන කාරණා ටික. ඔන්න ඔය දෙක එකතු කරගෙන ඊට පස්සේ ආපහු මම බලන්නේ මම ජීවිතයේ දැක්ක විදිය සහ මේකට මේ නිර්මාණය කොතනටද අරගෙන යන්න ඕනේ කියන කාරණා. ඉතින් එතනදී ඇත්ත වශයෙන්ම මම ලාංකිකයෙක් විදිහට අද වෙනකොට ජීවිතයේ දකින්න දේ සහ රට ඇතුළෙන් මට මගේ ජීවිතය ගැන හිතන්න මට ලැබිච්ච දේ සහ මගේම රටේ මිනිසුන්ව නැවත ගිහිල්ලා හම්බුණාට පස්සේ ඒ මිනිසුන් අතර වෙච්ච සාකච්ඡාව ඇතුළේ ඒ මිනිසු කියපු කාරණා ටික මේ ඔක්කොම එක තැනකට ගෙනල්ලා ඒ අරගත්ත දේ නැවතත් ප්‍රේක්ෂකයෙක් විදිහට මුලින්ම සිනමා නිර්මාණය දකින කෙනා තමයි අධ්‍යක්ෂකවරයා. එතකොට එයා එතනදී ඒ දකින දේ තමයි පුළුවන් තරම් ප්‍රේක්ෂකයාට ලං කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මමත් කරේ නැවතත් ප්‍රේක්ෂකයෙක් වෙලා ඒක මේ නිර්මාණය කොයි වගේ තැනකටද මේක අවසානයේ දරගෙන එන්න ඕනේ කියන දේ සම්බන්ධයෙන් ඒක ගැන අධ්‍යයනය කරලා ඒකට අවශ්‍ය කරන ඉතුරු සාධක ඒකේ සංස්කරණය වෙන්න පුළුවන්, ඒකේ සංගීතය, ශබ්ද පරිපාලනය මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම ඒ වෘත්තිමය භාවයේ ඉහළ මට්ටමකට ගේන්න පුළුවන් පිරිසයකට සම්බන්ධ කරගෙන මේ ඒ නිශ්චිත කාල සීමාවක් ඇතුලේ ගොඩ නැගිච්ච ඩොකියුමෙන්ටරි ෆිල්ම්, එහෙම නැත්නම් වාර්තාමය චිත්‍රපට කියන ආකෘතිය ඇතුලේ ගොඩ නැගිච්ච මේ නිර්මාණයක් තමයි මේ ප්‍රේක්ෂකයාට බලන්න ඉඩ තියෙන්නේ දැන්.
1: ඕකනිෂ්ක, දැන් අර ඔබ කිව්වා වගේ මේ වාර්තාමය චිත්‍රපට කියන ගණයේ චිත්‍රපට බොහොම අඩුයි අපිට ලැබෙනවා. ඉතින් අපිට වැඩිපුරම ලැබෙන්නේ ත්‍රාසජනක, එහෙම නැත්නම් සයිෆයි, එහෙම නැත්නම් ෆැමිලි කොමඩි ඔය වගේ දේවල්. වාර්තාමය චිත්‍රපටයක තියෙන ප්‍රධානම චැලෙන්ජ් එක තමයි මේක කොහොමද අපි ප්‍රේක්ෂකයා අතරට ගෙනියන්නේ කියන දේ. ඉතින් මං හිතන්නේ ඔබ ඒ අභියෝගය බාර අරගෙන තමයි මේ වාර්තාමය චිත්‍රපටයක් සහ වෙනස් විදිහේ වාර්තාමය චිත්‍රපටයක්, ඒ කියන්නේ සැබෑ මිනිසුන් යොදාගෙන, මහ පොළොවේ මිනිසුන් යොදාගෙන මේ කටයුත්ත කරන්නේ. දැන් මේක අනිත් එක දර්ශක මේ ඉංග්‍රීසි මාධ්‍යෙන් තමයි මේ චිත්‍රපටිය හඬරැන් වී තිබෙන්නේ. එතකොට මම දන්නවා ලංකාවේ මිනිසුත් එක්ක වැඩ කරනකොට ඔබ සිංහල මාධ්‍යෙන් තමයි කටයුතු කරන්න ඕනේ. මම හිතන්නේ මේක අර ඔබ කිව්වා වගේ, ඔබේ නිෂ්පාදකතුමා කිව්වා වගේ මේක ලෝකයට අපේ රට ගෙන යන්නට තියෙන හොඳ අවස්ථාවක්. මොකද මේක අපේ එක කොට්ටාශයකින් නතර වෙන්නේ නැහැ. ඒක ශ්‍රී ලාංකිකයින්ට විතරක් සීමා වෙන චිත්‍රපටයක් වෙන්නේ නැහැ. ඔස්ට්‍රේලියාව වගේ බහුවාර්ගික රටක මං හිතන්නේ සියලු දෙනාටම මේකින් දෙයක් ලබා ගන්නට පුළුවන්. සහ අපි සියලු දෙනාම මං හිතන්නේ අපේ මව් රටෙන් ඈතට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ රට ජියෝග්‍රැෆිකලි කොහේ වුණත් මේක බලන කෙනෙකුට තමන්ගේ මතකයන් තමාගේ අර මුල් පුරුක් තියෙන තැනට ගෙන යන්නට පුළුවන් වේවි. මං අහන්න කැමති කනිෂ්ක, මෙන්න මේ කතාවත් එක්ක මේ සිංහලෙන් සියලු දේවල් අපි ඩයලොග්ස් එහෙම යද්දී කොහොමද මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්නකොට ඔබ මේක හරියටම සමපාත කරගන්නේ?
0: ඔව්, ඇත්ත වශයෙන්ම මේ කියන්නේ සමස්ත නිර්මාණය ඉංග්‍රීසි භාෂාව, ඉංග්‍රීසි මාධ්‍ය කියන එක තමයි මූලික කරගෙන මේ වැඩේ පටන් ගන්න. ඉතින් එතකොට එතනදී මේකේ මේක අර චිත්‍රපටයක් කියන තැනට මේක ආකෘතිගත කර ගැනීමේදී මේකේ යන කතාවක් තියෙනවා, නැරේෂන් එකක්. ඒ නැරේෂන් එක මේ වෙන චරිතයක් විදිහට යන්නේ, තුන්වෙනි පාර්ශ්වයේ චරිතයක් විදිහට මේ සමස්තය දැකලා කතාව කියන කෙනා විදිහට. එතකොට එයා ඉංග්‍රීසි භාෂාවෙන් මේක කියන්නේ. එතකොට එතනදී ඔබ කිව්වාගේ සිංහල විතරක් නෙවෙයි, දෙමළ භාෂාව කතා කරන සහෝදර ලාංකික සහෝදරයන් එක්කත් අපි සාකච්ඡා කරනවා. එතකොට ඒගොල්ලෝ දෙමළ භාෂාවෙන් ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ. සහ ඊට අමතරව ඒ මොහොතේ ලංකාවට ඇවිල්ලා හිටියේ අපිට හමුණු විදේශිකයන් එක්ක අපි ඒගොල්ලෝ ඒගොල්ලෝ ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට අපි අතනදී ඇත්තරම ඉතින් අර සාමාන්‍ය භාවිතයේදී කරන විදිහට ඒකේ කියන සිංහලෙන් කියනකොට අපි ඉංග්ලිෂ් සබ්ටයිටල්ස් වලින් තමයි අපි ඒක කන්ටිනියු කරගෙන යන්නේ. ඉංග්‍රීසි භාෂාව මේ කියන්නේ මාධ්‍ය ඉංග්‍රීසි භාෂාව කියන කාරණාව සහ එතනදී ඇත්ත වශයෙන්ම දැන් සිංහල කියන සිංහලෙන් කියන දේ අපිට මට ඇත්තරම පහසුවෙන් මේක ඉංග්‍රීසියට හරව ගන්න පුළුවන්. නමුත් දෙමළ භාෂාවෙන් කියන ඒවැදී මට තව පිරිසගේ සහයෝගය ලබා ගන්න වුණා ඒවැ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගන්න. කොහොම හරි සමස්ත ඉංග්‍රීසියෙන් යන නිසා මම විශ්වාස කරනවා ලංකාවයට විතරක් නෙවෙයි මේක ඩොකියුමෙන්ටරි ෆිල්ම් බලන විශේෂයෙන් සවුත් ඒෂියන් වගේ රටවල් වල තියෙන කතා බලන්න කැමති පිරිස ඉන්නවා. ඉතින් ඒ වගේ පිරිසටත් මේක මේ බලන්න අවස්ථාව හම්බුණොත් ඒගොල්ලන්ට වෙන විදිහක අත්දැකීමක් ලබන්න පුළුවන් චිත්‍රපටයක් කියලා විශ්වාස කරනවා.
2: ඔව් පුතික, මම හිතන්නේ අපි වැඩසටහනේ අවසාන මිනිත්තු කීපයට ළඟා වෙමින් ඉන්නේ. ඉතින් අපි මේ මොහොත අවස්ථාවක් කරගන්නවා විශේෂයෙන්ම කනිෂ්ක රාජපක්ෂේ වගේම අසංක උපාත ඔබ දෙපළටම ඔබේ ආයතනය වෙනුවෙන් මේ කරපු දවැන්ත නිර්මාණයක්. ඔබ කිව්වා වගේ ඇත්තටම ලේසි පහසු කාර්යයක් නෙමෙයි. එක පැත්තකින් අර අපි මුලින් කිව්වා වගේ යෝධ පිම්මක් වේදිකාවේ සිට සිනමාව දක්වා එන ගමන. ඉතින් ඒ ඉදිරි ගමන සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වන්නටයි කියන ප්‍රාර්ථනාව අපි FOIB ගුවන් විදුලි ශ්‍රී ලංකාවේ කණ්ඩායම වෙනුවෙන් ඔබ වෙත ගෙනෙන්නට ඕනේ. ඒ වගේම තමයි ඉතින් මාතෘභූමිය නරඹන්නට එන්නට ඔබට අවස්ථාවක් තියෙනවා අද දවසේ. මම හිතන්නේ අපි අර ඇත්තටම අර වාණිජමය චිත්‍රපටයකින් තොරව ඔබ මාතෘභූමිය දකින තැනට මේක අර ඔබ කිව්වා වාණිජමය චිත්‍රපටයක් විදිහට නෙමෙයි ඔබ මේක ඉදිරිපත් කරන්නේ රට ගැන වෙනත් අර්ථකථනයකින් පිට රටක ඉන්න කෙනෙකුට මේ රට ගැන නැවත වතාවක් දකින්නට තිබෙන අවස්ථාවක් විදිහට කියන එක. ඉතින් ඒ දේ පදනම් කරගෙන අපිත් කැමති ඔබට අපේ අසන්නන්ට මාතෘභූමිය ගැන තොරතුරු ගෙන එන්නට. ඉතින් කනිෂ්ක නැවතවතාවක් අසංක ඔබ දෙපළටම බොහොමත්ම සුති. බුද්ධික අපිට සමුගෙන යන්නට කාලය ඇවිල්ලා තියෙන. එළඹෙන බාධාදාවේ සුපුරුදු පරිදි සඳැල්ල වැඩසටහනත් ඒ වගේම එළඹෙන ඉරිදාවේ සුපුරුදු පරිදි අරුණැල්ල වැඩසටහන සමගත් එකතු වන්නට කියන ආරාධනාවෙන් මාතෘභූමියේ මේ අපූරු ගීතයත් එක්ක අපි ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන් සුභ සතියක්.